හරයෝයිසා ඉම ජීන එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්පු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතන්.

0: මේ කිරීක්ෂණ තම වහදේ බාහිර මත සිරිතයෙන් පල නෝ මේ බල අපට ජවත සෞදි බාකුම්ලා සිනේම පූජා වක්කින් විසන.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

0: මේ කිරීක්ෂණ තමවලදී බාහිර මත සිරිතක් වෙනකල් නෝ නිය බල අපේට ගවට සෞදි බාකුම්ලා සිනේම පූජා වක්කින් විසන.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral kampung alor dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

හරය වනිසා ඉම ජීනා එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඊඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: මේ තිරක්ෂණ තමවලදී බාහිර මත සිරිතක් වෙනකල් නෝ මේ බල අපේට ගවත සෞදි බාකුල්ලා සේන පූජා වක්කින් විසන
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.